ඒසයි තාරිස් විගොත් බොස තකි මිත බයිබි සබතරොබ අන්සි මිතව තවක් උන් රෙපොර්තාජෙ දි වෙනෙසුවෙල වාව් වෙනෙසුවෙල ත හෝපි ග්‍රාන්ඩි ඇතින් හෝපි හෝපි හෝපි හෝපි ලුගා බබෝ වයිබි සිතා එත ඇතින් ඩිෆරෙන්ටෙ ලුගානන් ටුරිස්ටිකෝ ඇයිහලක් හොපි බුනීත නො දොස් උන් පයිසාජෙ මාෂ බුනීත මෙස් ලුගා ෆ්‍රියු ෆ්‍රියු දොස් ලුගා කඩෝර් Mensen bonita niet mis. Dat is echt het een verdade in een aantal dat gusta bij Venezuela en Panankeiro. No? Die opeens het bij kapitaal, maar ik te preferen bij afo, dus de naturaleza. Oké. Okay. Avenos ting compleaños, la ganos bij konie.